ආයුබෝවන් ලංකා ෆියෂන් හි තවත් සංස්කරණයකට මම ඔබව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මම පෑම් රාජපක්ෂ ඔන් ලයිව් 90.5. ලංකන් ෆියෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාව ඉතිහාසයේ මතක මාවත් සිහිපත් කර ගමන් කරන ස්ථානයක්. ඉතිං පැරණි කාලයේ වගේම නූතන කාලයේ සංගීතය බයිලා අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. තිවිවේකීව ඔබ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද මේ ගීත රසංගය අදත් වෙනද වගේම රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. පළමුවෙන්ම අපේ අගමැතිනිය වෙසක් දිනය සඳහා පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. බාහිර ලෝකය ආලෝකවත් කරන්නාසේම තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකවත් කර ගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතුයි. ආගමැතිනී කියනවා, බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරනවා. ලෝභ ද්වේෂ මෝහ අකුසල දුරු කරමින් සාමය හා සැනසීම උදා කරගන්නා වූ පින්බර කාල සීමාවක් බවට මෙය පත් කරගනිමු දැයි ඇය සිය පණිවිඩයෙන් සඳහන් කරලා තිබෙනවා. අභිත්ත රේත කල්යාණයේ පොදු යහපත පිණිස වහා වහා පෙළ ගැසෙමු. මෙවර රාජ්‍ය වෙසක් තීමාව කාලීන සමාජ අවශ්‍යතාවය මැනවින් නිරූපණය කරන පෞද්ගලික පටු අරමුණු වලින් බැහැරව පොදු යහපත උදෙසා කැපවෙන ධර්මයේ බැබලෙන දේශයක් උදා කර ගැනීමට මෙම වෙසක් මංගල්‍ය අපට ආශිර්වාදයක් හා ශක්තියක් විය යුතුයයි අගමැතිනිය කියනවා. ඉතින් ලෝක සිතියම නාඩගම මේ ලස්සන සින්දුවක් අපේ ලෝක සිතියම ලංකාව බැබලෙන විදිය බාතිය සංශුස් රස් විහිදෙන සමනලියක් ඊට පස්සේ යුකි නවරත්නගෙන් රස්තෆාරි අමතම විදිහේ සින්දුවක්.

0: 95.5.
1: Lung Confusion with Pammy.
2: Now on Alive 90.5 FM.
3: Welcome back to Lung Confusion with Pam Rajapaksa on Alive 90.5. මේ සිඩ්නි වෙන සිද්ධි දෙක තුනක් බලමු. ලන්ච් පැකට් ෆන්ඩ්‍රේස් එකක් තියෙනවා ඕස්ට්‍රේලියන් බුද්දිස් විහාර කටුම්බාට ආධාර වශයෙන් ජූනි 21 වෙනිදා උදේ 11 මාරේ ඉඳලා. The Australian Buddhist Vihara Katoomba is the first Buddhist monastery established in Australia in 1972 within the World Heritage Blue Mountains National Park, making it a significant and historic site in Australia. As a result of severe weather events in recent years, the ground around its sacred Bodhi tree has destabilized and started to disintegrate and erode down the adjacent slope. Stabilization and retainment of the ground, therefore, by a structural retaining wall had to be done as soon as possible. All necessary structural engineering reports and approvals have been obtained, and the work had to be started as a matter of urgency. This lunch packet drive is to raise much-needed funds to assist repayment of the loans taken for this work. Your generous meritorious assistance is much respected and valued. This is happening on the 21st of June, the Sunday, from 11:30 a.m. Lunch packet volunteer ගන්න හැම තැනම වගේ කොන්ටැක්ට් නම්බර්ස් තියෙනවා. බ්ලැක්ටවුන් ඉඳලා වෙරිංටන් වෙනකම්, වරුංග වෙනකම්, මාස්ටර් බග් මෙක්වාරිෆියර්ස් ඔන්ලයින් ගිහිල්ලා ඔස්ලංකයකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. ඒ අතරතුරම කටුම්බා ටෙම්පල් ෆුඩ් ෆෙයර් එක අගෝස්තු 23 වෙනිදා තියෙනවා අපේ පුරුදු පරිදි රෝස්ලි ෆන්ක්ෂන් සෙන්ටර් එකේ. ඒක තියෙන්නේ උදේ 11 ඉඳලා රෑ 9 වෙනකම්, Crossley Community Centre, අගෝස්තු 23 වෙනිදා ඉරිදා. ලංකාරාම ෆුඩ් ඩ්‍රයිව් එක ඒ. ඊට පස්සේ අපේ තියෙනවා ලංකාවේ සිංහලීස් කල්චරල් සෙන්ටර් එකට ෆුඩ් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒක ජූලයි 5 වෙනිදා උදේ 11 වෙනකම් තියෙන්නේ. සරි, උදේ 11 ඉඳලා හවස 3 වෙනකම් සිංහලීස් කල්චරල් සෙන්ටර් එක අපේ 7 හිල්ස් වල තියෙන. ඒක ගැනත් ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් ඔන්ලයින් ගිහාම. අන්තිම එක තමයි සදහම් 7 බුද්දිස් සෙන්ටර් එකට ෆන්ඩ් රේසින් සේනාසන පූජාවක්. ඒකටත් බත් පැකට් විකුණනවා. මේක විකුණන්නේ අගෝස්තු 2 වෙනිදා. තව සුමා මාසයක් හමාරක් තියෙන. වෙජිටේරියන් ඒවා තමයි තියෙන්නේ. ඒකට බත් ඕඩර් කරන්න හැබැයි ජූලයි 26 වෙනිදාට වඩා කලින් කතා කරන්න. ඒ ඊළඟට එන්නේ ඉරාජ් නින්දන යන හැන්දෑවේ රාජ් සෙනිමිරත්න සිලිසිලි සීතල. මේක බොහෝ ටිකක් පරණ සින්දුවක්. ඒ වුණාට බොහොම ලස්සන සින්දුවක්. ඒ අතරතුරු ජිප්සීස් ඒගොල්ලන්ගේ පරණ තානානේ තානා අලුත් කරලා තියෙනවා. අපි ඒකටත් සවන් දෙමු.

0: Live, 90.5.
1: Lung Confusion with Pammy.
2: Now on Alive 90.5 FM.
3: Welcome back to Lung Confusion on Alive 90.5. Mama Pam Rajapaksa. ඔබ වෙනුවෙන් මේ විශේෂයෙන් සකස් කරන ලද මේ සංගීත රසංගය ඔබ විවේකයෙන් වෙනද වගේම අදත් රස විඳින්න ඇති කියලා මම හිතනවා. අදත් මාහා එක්වීම ගැන බොහොම ස්තුතියි. ඊළඟ වතාවෙත් ඊළඟ සුමානෙත් ලංග කන්ෆියුෂන් මගින් ආයෙත් හමු වනතුරු ඔබ සැමට සුබ සතියක් වේවා. වෝල්ටර් ෆර්නෑන්ඩෝ දොම්පෙයායා සමග නිමල් ජයමාන්න රන් පොද තෙලඹුව ඔබව ගෙදර යනවා. අයුබෝවන් වාසනාව.